උජිගින් සෙත්තු මෙමෙත් අගේ දතරං මෙමෙතගේ ඥා බරූයා 101.3 FM YFM මගුලයි සජාලයි

උජිගින් සෙට් නේමෙත් අගි නතරං නිමිතාගි යා බරුය 101.3 FM YFM මගුණයි සජලයි